0: Next, the Sri Lankan program.
1: FM Taranga, Anuatai Dasamaiko Sevika Shinevana, 4EB Prajaguan Vidili Seve, Irida Singhala Vedasatana, Metansite.
2: Ayubowan. Ada Dedahas Visihae, October Masi, Ecolosuna Irida. Supurdu Paradi, 4EB Guan Vidili, Sri Lanka Kandam, Upavita Genene, Irida Arunel Udavikasi, Tavat Pariche de Akragene. අද ඔබ හමුවට එන මම කුමාරසිංහ දිසානායක. මට අද තාක්ෂණයෙන් සහාය වෙනවා ධනුෂ්ක විජිත බණ්ඩාර, ධනුෂ්ක මල්ලී. ඉතින් තවත් සුන්දරු අරුණැල්ල උදා විකාශයක් සමග එකතු වෙන්න කියලා ආරාධනා කරනවා ශ්‍රාවක ඔබ සියලු දෙනාටම.

සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. උදයක් කියන්නේ නිින්දෙන් විතරක් නෙවෙයි, හීනවලිනුත් අවදි වෙන මොහොතක්. ඒ වගේම මනස තුල පළපදියම් කරගත්තු බලාපොරොත්තු, අරමුණු සහ අපේක්ෂාවන්ට පණ පොවන තවත් අලුත් දවසක ආරම්භයක්. ඊයේ සතුටු වුණු දේවල් සිහිපත් කරන්නත්, අතපසු වුණු දේවල් නිවැරදි කරගන්නත්, අලුත් බලාපොරොත්තු කරා යලි පියවර තබන්නත් අපිට ලැබෙන අපූර්ව අවස්ථාවක් තමයි දවසක ආරම්භය කියලා කියන්නේ. ඉතින් හීනවලට පියාපත් දෙන, බලාපොරොත්තු වලට ආලෝකය දෙන මේ සුන්දර උදෑසනේ ඔබ සමග තවත් වටිනා මොහොතක් බෙදා ගන්න අපි දැන් ආරම්භ කරමු අරුණැල්ල උදා විකාශය. හොඳයි, ඉතින් අද දවසේ වැඩසටහනට ඇතුළත් වෙන විශේෂාංග පිළිබඳව මුලින්ම මතක් කිරීමක් කළොත් හොඳයි කියලා මම හිතනවා. ඉතින් මුලින්ම වැඩසටහනට ඇතුළත් වෙනවා අද දවසේ පැවැත්වෙන සුවිශේෂී උත්සවයක් පිළිබඳව කෙටි මතක් කිරීමක්. ඒ තමයි රොක්ස් රිවර්සයිඩ් පාර්ක් එකේ පැවැත්වෙන FSO කිව් මගින් සංවිධානය කරන ශ්‍රී ලංකා දිනය පිළිබඳව කෙටි මතක් කිරීමක්. ඊළඟට අපි ඔබට ඉදිරිපත් කරන්නේ වීරත්වය සහ ජාතික වීර සංකල්පය පිළිබඳව කෙටි විමසුමක්. ඉතින් ශ්‍රී ලංකාවේ ඉඳලා නිරෝධ කාර්යවසම් අරගෙන යන සතියේ පුවත් සමාලෝචනයත් අද වැඩසටහනට ඇතුළත් වෙනවා. අද අරුණැල්ල අවසන් කරන්න මම තෝරාගත් විශේෂාංගය තමයි අලුතෙන්ම එළි දැක්වුණු ගීතයක් පිළිබඳව විමසුමක්. ඉතින් ආරාධනා කරනවා රැඳී ඉන්න කියලා මේ හෝරාව පුරාවට අපිත් සමග මේ සියලු විශේෂාංග රස විඳින්න. එහෙමනම් ආරම්භ කරමු අදත් අරුණැල්ල සුපුරුදු සුන්දර ගීතයකින්.

0: හිතවතුනි අද සුවිශේෂි උත්සවයක් පැවැත්වෙනවා ශ්‍රී ලාංකික උත්සවයක් පැවැත්වෙනවා රොක්ස් රිවර්සයිඩ් පාර්ක්හිදී. ඒ තමයි ශ්‍රී ලාංකික දිනය. මේ ශ්‍රී ලාංකික දිනය සංවිධානය කරන්නේ FSOQ සංවිධානය Federation of Sri Lanka Associations of Queensland. ක්වීන්ස්ලන්ත බහු සංස්කෘතික ප්‍රජාවට ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමය සම්ප්‍රදායන් කලාංග ඒ වගේම ප්‍රජා වටිනාකම් නිරාවරණය කෙරෙන විශේෂ උත්සවයක් තමයි ශ්‍රී ලංකා දිනය කියලා කියන්නේ. මේක මේ වතාවේ, ඒ කියන්නේ 2026 සංවිධානය කෙරෙන්නේ 6 වෙනි වතාවට. ශ්‍රී ලාංකික ප්‍රජාවේ විවිධත්වය, එකමුතුකම, සංස්කෘතික අනන්‍යතාවය සමරන මේ උත්සවය ශ්‍රී ලාංකිකයන්ට විතරක් නෙවෙයි, ක්වීන්ස්ලන්තේ වාසය කරන සෙසු ජනකොටස් අතරට ශ්‍රී ලංකාව පිළිබඳ අවබෝධය ඒ වගේම අගය අරගෙන යන වර්ධනය කරන වැදගත් අවස්ථාවක් බවට මේ ශ්‍රී ලංකා දිනේ දිනු වෙලා තියෙනවා, පත් වෙලා තියෙනවා පහුගිය අවුරුදු 5ක් මුළුල්ලේ. ඔබ දන්නවා ශ්‍රී ලංකා දිනේට වේදිකාවක් මත දිගහැරෙන සාම්ප්‍රදායික නර්තන, සංගීත, වාදන මේ වගේ සංස්කෘතිකාංග බොහෝමයක් ඇතුළත් වෙනවා. හැබැයි ඔය අතරෙම මේ රොක්ස් රිවර්සයිඩ් පාර්ක් එකේ කොටසක පැතිරුණු ශ්‍රී ලාංකික ආහාර සල්පිල් බොහොමයක්ම තියෙනවා. ඒ වගේම තමයි විවිධ ප්‍රජා සංවිධාන සංවිධානය කරන ඔවුන්ගේ ප්‍රජා සංවිධාන පිළිබඳව දැනුවත් කිරීම, ඒ වගේම ව්‍යාපාරිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන වැඩසටහන් සල්පිල් මේ බොහොමයක් මේ අවස්ථාවට ඇතුළත් වෙනවා. ඉතින් සංස්කෘතික විවිධත්වය අගය කරන ක්වීන්ස්ලන්තයේ ශ්‍රී ලාංකික ප්‍රජාව තමන්ගේ රටට සමාජයට සිදු කරන දායකත්වයේ විදහා පෙන්වන මේ ශ්‍රී ලංකා දිනය, මේ සංස්කෘතික උළෙල ඇත්තටම සංස්කෘතීන් අතර, ජාතීන් අතර පාලම් ගොඩනැගීමේ, අනෝන්‍ය අවබෝධය ශක්තිමත් කිරීමේ වැදගත් ප්‍රජා උත්සාහයක් විදිහට මේ අවුරුදු 5ක් තිස්සේ ශ්‍රී ලාංකික ප්‍රජාව අතර විතරක්ම නෙවෙයි අනිකුත් බහු සංස්කෘතික ප්‍රජාවන් අතර ක්‍රමක්‍රමයෙන් ස්ථාවර වෙන උත්සවයක් හැටියට පැවැත්වෙනවා. ඒ වගේම තමයි දියුණු වෙලා තියෙනවා. ඉතින් සංස්කෘතික විවිධත්වය, ඒ වගේම ශ්‍රී ලාංකිකත්වයේ අභිමානය ලොවට කියාපාන අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවන් අතර, ඒ වගේම බහු සංස්කෘතික ප්‍රජාවන් අතර මිත්‍රත්වයේ සහ අවබෝධයේ පාලම් ගොඩනගෙන මේ ශ්‍රී ලංකා දිනය අදත් පැවැත්වෙනවා 6 වෙනි වතාවට. මේ වැඩසටහන ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටම මම ආරාධනා කරනවා අද මේ මොහොතේ ආරම්භ වෙන ශ්‍රී ලංකා දිනයට එන්න කියලා. ආහාර වේලා රසවිඳින්න, ඒ වගේම අපේ සංස්කෘතික අංග රසවිඳින්න, ඔබේ පැරණි මිතුරෙක් සමහරට මේ ශ්‍රී ලංකා දිනයේදී හමුවේ, එයාත් එක්ක එකට එකතු වෙන්න, මතකයන් අලුත් කරගන්න, අපේ ශ්‍රී ලාංකික අභිමානයෙන් උදම්ම මතකයන් රැගෙන ආපහු නිවසට යන්න හවස් වෙනකොට. ඉතින් එහෙමනම් හමුවෙමු අද රොක්ස් රිවර්සයිඩ් පාර්ක් එකේ පැවැත්වෙන ශ්‍රී ලංකා දිනය සමගින්. වීරත්වය, ඒ කියන්නේ හීරොයිසම් සහ ජාතික වීරත්වය, නැෂනල් හීරොයිසම්, මේ කියන සංකල්ප ගොඩක් වෙලාවට අර්ථ ගැන්වෙන්නේ සමාජයක, ජන කොට්ටාසයක, එහෙමත් නැත්නම් යුගයක අපේක්ෂා, වටිනාකම් සහ අභිලාෂයන් මත පදනම් වෙලා. එක පිරිසකට වීරයෙක් වෙන පුද්ගලයා තවත් පිරිසකට එහෙම නොවෙන්න පුළුවන්. ඒ නිසා වීරත්වය කියලා කියන්නේ ස්ථාවර, එහෙම නැත්නම් සාධාරණ නිර්වචනයකට සීමා කරන්න පුළුවන් සංකල්පයක් නෙවෙයි. කොහොම වුණත් බහුසංස්කෘතික සමාජ, ඒ වගේම නවීන රාජ්‍ය ව්‍යුහයන් තුළ මේ වීරත්වය පිළිබඳ අදහස ක්‍රමයෙන් පුළුල් වෙමින් පවතිනවා. ඒක තවදුරටත් හුදෙක් එක් ජාතියක, ආගමක, එහෙම නැත්නම් ජන කණ්ඩායමක ජයග්‍රහණ, ආරක්ෂාව, අභිමානය නියෝජනය කරන සංකල්පයක් විතරක්ම නෙවෙයි. අද වෙනකොට මේ වීරත්වය කියන සංකල්පය සැලකෙන්නේ මානව අයිතිවාසිකම්, සමාජ සාධාරණත්වය, සාමය, සහජීවනය, මානුෂීය සේවය, ඒ වගේම විද්‍යාත්මක ප්‍රගතිය, එහෙමත් නැත්නම් සමාජයේ පොදු යහපත උදෙසා කැප වූ පුද්ගලයන් පිළිබඳව අරමුණු කරගෙන. ඉතින් එහෙම බැලුවම් පස්සේ ජාතික වීරත්වය කියලා කියන්නේ හුදෙක් තමන්ගේ එහෙම නැත්නම් අපේ ජන කොට්ටාසය වෙනුවෙන් කළ සේවය කියන සීමා සහිත රාමුවෙන් ඔබට ගිහිල්ලා සමස්ත මානව සමාජයට එහෙම නැත්නම් අඩුම ගානේ ජාතික සියලු පුරවැසියන් වෙනුවෙන් කළ දායකත්වය කියන පුළුල් දැක්මකින් විමසා බලන කාරණයක් බවට පත්වමින් තියෙනවා ලෝකයේ තුල. එතෙන් ඔබ දන්නවා ශ්‍රී ලංකාව තුල ඒ වගේම ලෝක පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව තුල ජාතික වීරත්වය පිළිබඳව සංවාදයක් මේ වන විට දියත්වමින් පවතිනවා. ඉතින් එවැනි පසුබිමක මේ වීරය සහ ජාතික වීරයා කියන සංකල්ප පිළිබඳව විමසා බලන්න ඕන කියලා මම කල්පනා කරා. ඒ නිසා තමයි අද වැඩසටහනට මේ විශේෂාංගය ඇතුළත් වෙන්නේ. ඔව්, ඉතින් අද වැඩසටහනේ කතාබහට මාත් එක්ක සම්බන්ධ වෙනවා සමනල මීරු විජේරත්න. සමනල දිගු කාලයක් තිස්සේ පුවත්පත් කලාවේදියෙක් හැටියට මාධ්‍යවේදියෙක් හැටියට කටයුතු කරන පුළුල් කියවීමක් සහිත පුද්ගලයෙක්. ඉතින් ඔහු මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්නට මම හිතුවා මේ වැදගත් මාතෘකාව පිළිබඳව කතා කරන්න. හොඳයි සමනල, අපි මුලින්ම පැහැදිලි කරලා ඉඳිමු වීරයා පිළිබඳව සංකල්පය කොහොමද සකස් වෙන්නේ, ඒ වගේම ඊට පදනම් වෙන්නේ මොන වගේ අර්ථ ගැන්වීම්ද, එහෙම නැත්නම් හර පද්ධතියින්ද කියලා.
1: මේ සුන්දර ඉරිදා උදෑසන මේ වීරත්වය ගැන කතා කරන්නට ෆෝයිබී ගුවන්විදුලියට මාවත් එකතු කර ගැනීම ගැන කුමාරටත් ගුවන්විදුලියේ සියලු දෙනාටම මගේ අවංක ස්තුතිය. ඉතින් මේ වීරත්වය ගැන අපි කතා කරන්නට මත්තෙන් මම හිතන මේ වීරත්වය කියන්නේ මොකද්ද කියන එක ගැන හරියට අර්ථ දක්ව ගන්නට වෙනවා. වීරත්වය කියන්නේ සංකීර්ණ මානව සිද්ධිය. ඒක හුදු මේ ජනප්‍රියත්වය ගොඩනගා ගන්න මාධ්‍යයක් නෙමෙයි. ඒ වගේම තමයි වීරත්වය කියන්නේ මොකද්ද කියන එක බලපුවාම ඒ තමයි මානව විඥානයේ සහ සදාචාරයේ උපරිම පරීක්ෂාවට ලක්වන තීරණාත්මක මොහොතකදී පුද්ගලයෙක් විසින් ගන්නා අර තමන්ගේ පැවැත්ම පිළිබඳ තීරණයක්. ඒක අපි තවදුරටත් මේක බොහොම සරලව පැහැදිලි කරගත්තාම අපිට තේරෙනවා මේ වීරෙක් විදියට කරලියට එන චරිතවල කෙරුවා නැත්තම් ඒගොල්ලෝ කරන ලද කර්තව්‍ය අපි පසු විපරමක් එක් විමර්ශනයක් කළොත් එහෙම ඒ වීරත්වයක්ද එහෙම නැත්නම් වෙනත් මොකක්ද කියලා අපිට නිශ්චිතවම අඳුර ගන්නට පුළුවන්. දැන් මේ වීරෙක් වෙනවන වීරත්වය පිළිබඳව ප්‍රධානම වැදගත්ම කාරණාව තමයි අදාළ පුද්ගලයාගේ චේතනාව කවරක්ද උනේ කියන එක ගැන ඔයාලා බලන එක. ඇත්තටම මේ සැබෑ වීරෙක් විදිහට කටයුතු කරපු කෙනෙක් දිහා ගත්තහම අපිට බොහොම පැහැදිලිව පේනවා ඔහු කටයුතු කරලා තියෙන ඔහුගේ පවතින ආත්මය පරාර්ථය වෙනුවෙන් දියකර හරින්නට තමයි හරිමින් තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒකදී කිසිදු පෞද්ගලික ප්‍රතිලාභයක් නැතුව මරණය එහෙම නැත්තම් සදාකාලික අපකීර්තිය පවා හිමි වෙන්න පුළුවන් අවදානමක් හමුවේ තමයි ඔහු නොපසුබසින සදාචාරාත්මක ධෛර්යයකින් යුක්තව කටයුතු කරලා තියෙන්නේ. ඒකට කියන්නේ අර ගොදුරු වීමේ සූදානමත් සහිතව එහෙම නැත්තම් වල්නරබිලිටි එකක් එක්ක තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ওই ප්‍රශංසාව බලය හෝ ඉතිහාසයේ නමක් තියෙනවා වගේ ආත්මාර්ථයට අදාළ කාරණා පෙරදරිගෙන යමෙක් යනවා නම් ඒක වීරත්වයක් නෙමෙයි. එතන තියෙන්නේ ඇත්තටම අභිලාෂකාමී චරිතයක්, ambitious figure එකක්. දෙවන තමයි ඔහු හෝ ඇය තෝරා ගන්න මාර්ගය. නැතහොත් ක්‍රමවේදී මොකද්ද කියන්නේ? ඒක සම්පින්දණය කළොත් එහෙනම් බුද්ධිය ආවේගයේ නීතිය කියන දේවල් අභිභවායන සාදාචාරත්වයක් තමයි වීරත්වය කියන්නේ. නීතිය සහ ස්වභාවික යුක්තිය කියන කාරණා දෙක අතර මේක දෝලණය වෙනවා. සැබෑ වීරයෝ හානි අවම කරගැනීමේ අදාළ ඉලක්කය සහ යහපත උදා කර ගැනීමට බුද්ධිමය ගණනයක් සහිතව සදාචාරාත්මක සංයමයක් පවත්වා ගන්න. ඒ වගේම තමයි මේ වීරත්වය කියන එක මේ සැලසුම් සහගතව මේ ලැබ් දෙකක් අස්සේ කරන්න පුළුවන් නිෂ්පාදනයක් නෙමෙයි. ඒක ඓතිහාසික අහම්බයක්. අවස්ථාව විසින් තමයි මිනිසාව නිර්මාණය කරන්නේ. එහෙම නැත්නම් මේ අහම්බමය අවස්ථාව විසින් තමයි වීරයව නිර්මාණය කරන්නේ. එම අවස්ථාව එළඹෙන තුරු ඒ පුද්ගලයා නිහඬව අභ්‍යන්තර ගුණාංග එක ජීවත් වෙනවා. අපි උදාහරණයකට ගත්තොත් සංවේදීතාව සහ කම්පනය, ආත්ම ශක්තිය, යුක්තිය පිළිබඳ පිපාසය වගේ කාරණා එයා තුල නොතිබුණා නම් ඒ අහම්බය තුලදී ඔහු වීරත්වයට පත්වන්නේ නැහැ. මොකද ඔහු පෞද්ගලිකත්වයේ උදෙසා ඔහු වෙන ගමනක් යනවා. ඒක තව විදිහකට කිව්වොත් නිකන් සාමාන්‍ය මිනිහෙක් අසාමාන්‍ය තත්ත්වවලට මුහුණ දීලා පලා යන්නේ නැතුව එම පීඩණය බාර ගන්න මොහොතේදී තමයි මේ වීරයා උපදින්නේ. ඒ වගේම තමයි තව පොඩි ඡේද වාචිකයක්ත් තියෙනවා. ඒ තමයි මේ යමක වීරයෙකු වුණාට පස්සේ එම වීරයාම නැවත පීඩකයෙකු බවට පත් වෙන්නට පුළුවන්. මේ ලෝක ඉතිහාසයේ මේකට හොඳ උදාහරණ තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම ප්‍රංශ විප්ලවයේ රොබෙස්පියර්. වීරයෙක් විදිහට නැගී හිටියට අවසානයේදී ඔහු භීෂණී පාලකයා බවට පත් වෙනවා. ඒ වගේම තමයි නැපෝලියන් බොනපාර්ට්. ඔහු විප්ලවීය ආදර්ශය මුදුන්පත් කරගෙන අවසානයේදී අධිරාජ්‍යවාදී ඒකාධිපතියෙකු බවට පත් වෙනවා. තමන් යුද්ධයක් හෝ යමක් ජයග්‍රහණය කළාට පස්සේ ඔහුට ඇති වෙනවා ඔහු තමයි මේ රට එහෙම නැත්නම් ජනතාව බේරගත්තේ කියලා. එතකොට ඒ හින්දා ඔහුට ඕන දෙයක් මේ ජනතාවට එහෙම නැත්නම් රටට කරන්න පුළුවන් කියන හැඟීම ආවත් එක්කම එතන අර වීරත්වය විනාශ වෙලා යනවා. එතකොට අපිට පුළුවන් මේ වීරුවෙක් බවට පත්වන එක්කෙනා අහංකාරයෙන් තොරව අවසන් අරමුණ පාරිශුද්ධත්වයෙන් රැකගෙන සදාචාරාත්මක බව අඛණ්ඩව රැකගෙන ඉතිහාසයෙන් නික්ම ගිය කෙනෙක් බවට නිසකයෙන්ම කියන්නට පුළුවන්.
0: ඔව්, ඉතින් මම කලින් සඳහන් කරපු විදිහට වීරත්වය කියලා කියන්නේ නිරපේක්ෂ කාරණාවක් නෙවෙයිනේ. මේක සාපේක්ෂ කාරණාවක්. ඉතින් කාලානුරූපීව මේ වීරත්වය කියන සංකල්පයත් වෙනස් වෙන්න පුළුවන්, විවිධ විදිහට අර්ථ ගැන්වෙන්න පුළුවන්. අපි ඒ ගැන ටිකක් කතා කරමු.
1: මේ වීරත්වය කියන එක කිසිසේත්ම ස්වාධීනව රික්තකයක් අස්සේ ඇති වෙන අර නිරපේක්ෂ සංකල්පයක් නෙමෙයි. ඒක මුළුමනින්ම ද්වන්ද ප්‍රතිරෝධතා, ඒ කියන්නේ ওই දේශපාලන බල සම්බන්ධතා සහ ඓතිහාසික සන්දර්භය මත තීරණය වෙන බොහෝම සාපේක්ෂ නිර්මාණයක්. ඒක තවත් සරල කරොත් එහෙම වීරය කියන චරිතය ගොඩනැගෙන්නට නම් අනිවාර්යෙන් සතුරෙකු හෝ පීඩකයෙකු සිටින්නට ඕනේ. ඒක හරියට අර නිකන් එළියකුමක්ද යන්නේ අගේ දකින්න නම් අඳුර තිබිය යුතුයි වගේ අදහසක් තමයි එතන තියෙන්නේ. ඒ කියන්නේ වීරත්වය කියන්නේ ඇත්තටම ප්‍රතික්‍රියාව. වීරත්වය උපදින්නේ ස්වභාවික සාමකාමී පරිසරයක නෙමෙයි. ආක්‍රමණයට හෝ පීඩකයට එරෙහිව නැගී සිටින චරිතයක් විදිහට තමයි වීරය ගොඩනැගෙන්නේ. දෙවන්ත සමාජ දේශපාලන හෝ යුදමය අර්බුදකාරී පරිසරයක තමයි මේ වීරත්වය උපදින්නේ. ඒ වගේම තමයි ඔහු හෝ ඇය සිටින පිළ මතද වීරත්වය තීන්දුව වෙනවා. මේ පිළ කියන එක ඉතාම වැදගත් කාරණාවක්. සරලව කිව්වොත් එක් පාර්ශ්වයකට ත්‍රස්තවාදියා අනික් පාර්ශ්වයට සටන්කාමියා හෝ ගැලවුම්කාරයා වෙන්නට පුළුවන්. ඒකට හොඳම නිදසුන තමයි නෙල්සන් මැන්ඩෙලා. දකුණු අප්‍රිකාවේ මේ සුළුතර සුදු ජාතික පාලනය සහ එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍යවාදී බටහිර රටවල් ගණනාවකටම ත්‍රස්තවාදියෙක් වුණා. ඒත් කළු අර පීඩිත ජනතාවට බහුතරයකටම සහ ඒ වගේම ওই මානව හිමිකම් ක්‍රියාකාරීන්ට ඔහු අසහාය විමුක්තිදායක වීරයෙක් බවට පත් වුණා. ඒ වගේම තමයි ওই කාලානුරූපී ගතිකත්වය. එහෙම නැත්නම් කාලය විසින් වීරයාගේ පට්ටම වෙනස් කරනවා. හොඳම උදාහරණයක් තමයි අර මහා ඇලෙක්සැන්ඩර්, ජුලියස් සීසර්, නැපෝලියන් බොනපාර්ට් වගේ අය ඒ කාලේ වීරයා. ඒ වුණාට අද වෙනකොට නූතන මානව හිමිකම් සහ ජාත්‍යන්තර නීතිය පිළිබඳ දෘෂ්ටි කෝණයෙන් බලනකොට ඒ කාලේ ද්‍රෝහියා වත්මන වීරයෙකු වෙන අවස්ථා තියෙනවා. උදාහරණ තමයි අර 1918 ඌව වෙල්ලස්ස කැරල්ලේදී කැප්පිටිපොළ දිසා. එයා බ්‍රිතාන්‍යයේ නිලධාරියෙක් විදිහට ඉඳලා තමයි ස්වදේශිකයන්ට එකතු වෙන්නේ. දැන් ඔහුව බ්‍රිතාන්‍ය ගැසට් පත්‍ර මගින් නංකලේ රාජද්‍රෝහියෙක් විදිහට වුණාට වර්තමානයේ ලාංකේය ජාතික ඉතිහාසය තුල අපි පිළිගන්නේ ඔහු අභිමානවත් ජාතික වීරයෙක් විදිහට. සාරාංශයක් විදිහට ගත්තොත් ඇත්තටම මේ වීරත්වය කියන්නේ අර සදාචාරාත්මක පරිපූර්ණ යමක් නෙමෙයි. ඒක මේ සමාජය තුළ පවතින ගැඹුරු අසරණ භාවය හෝ අසාධාරණයේ හින්දා තමයි වීරත්වයක් සමාජයට එන්නේ. දැන් බර්ටෝල් බ්‍රෙෂ්ට් මේ ගැන බොහොම ලස්සන කියමනක් කියනවා. වීරයන් නැති රට අවාසනාවන්තය. එහෙත් ඊටත් වඩා අවාසනාවන්ත වන්නේ වීරයන් අවශ්‍ය වන රට.
0: ඔව් සමනල, ඉතින් ජාතිය ආගම ගැන දේශජ සංකල්පවලින් පිරිපුන් ජාතියක් තමයි ශ්‍රී ලාංකික ජාතිය මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණවලට කලින්. හැබැයි ඒ අධිරාජ්‍යවාදී ආක්‍රමණත් එක්කම අපේ මේ දේශජ සංකල්ප විවිධ විදිහට වෙනස් වෙන්න පටන් ගත්තා, අර්ථ ගැන්වෙන්න පටන් ගත්තා. මේවත් එක්ක මේ වීරත්වය සහ ජාතික වීරයා කියන සංකල්පයත් විවිධ විදිහට අර්ථ ගැන්වුණා. ඒ අර්ථ සමහර විට පුළුල් වුණා, සමහර තැන්වලදී පටු වුණා. ඉතින් මම ඔබෙන් කැමති අහන්න මේ ජාතික වීරත්වය සහ ජාතික වීරත්වය කියන මේ සංකල්ප අරුත් ගැන්වීමේදී මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණ තුලින් අපේ ජන විඥානය සකස් කරපු ආකාරය කොහොමද බලපෑවේ කියලා.
1: ලංකාව ඇතුළු රටවල් යුරෝපීය අධිරාජ්‍යයට යටත් වුණාට පස්සේ ඒ රටවල් ජාති ආගම් ભેද වලින් තොරව එකමුතු වෙලා අර පොදු සතුර වෙච්ච අධිරාජ්‍යවාදියට රේව සටන් කළා. ඒවල හිටපු මිනිස්සු ටික. ඒවට නායකත්වය දුන්න අපි අර කලින් කතා කරපු ගුණාංග වලින් සමන්විත නායකයෝ වීරත්වයෙන් පිදුම් ලැබුවා. ඒ වුණාට යුරෝපීය සූක්ෂම මොකද කළේ, අර මැකියාවෙල්ලිගේ බෙදා පාලනය වෙනි තීර පාවිච්චි කරලා ස්වදේශික ප්‍රජාව සතු වෙච්ච අර විසංවාදී එකමුතුව ඒ තුල තියෙන සියුම් වෙනස්කම් බෙදෙන රේඛාවල් ටික හොයාගෙන ඒ ටික දෙදරව ඇරියා. එතකොට උනේ ඒ එකමුතු නැතුව ගිල ස්වදේශිකයන් ජාතිවාදීව ආගම්වාදීව කුලවාදීව එක එක මරාගත්තා. ඒ ආභාෂය අදටත් ඒ රටවල එහෙමම තියෙනවා. ඒක අද වෙනකොට එන්න එන්න වැඩි වෙලා සුද්ධ රට දාලා යනවත් එක්කම මේ තත්ත්වය ඉස්මතු වෙන්න ගත්තා. මොකද හැමෝටම ඕනේ මොකෙක් හරි පොදු සතුරෙක් ඕන. පොදු සතුරා උනේ අන්තිමට අර තමන්ගේම සහෝදර ජනතාව. එහෙම නැත්නම් ඒ සහෝදර වර්ගය, එහෙම නැත්නම් සහෝදර කුලය, එහෙම නැත්නම් තියෙන සහෝදර ආගම. මේ තත්ත්වය බොහොම පැහැදිලිව දැන් ලංකාවේ ගත්තත් ඉංග්‍රීසින් ලංකාව දාලා යනකොට ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය දීලා නැගී පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය. නමුත් ඒ ඡන්ද ක්‍රමයේ එනකොටම බිහි වෙන බොහෝ දේශපාලන පක්ෂ ගත්තොත් එක්ක ජාතිවාදී පදනමකින් තමයි මේ පක්ෂ බිහි වුණේ. ඒ නිසාමද මන් දන්නේ මේ අර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයකට වැඩිය ගිය ජාති ආගම් කුලමල පොදු සතුරු කරගත්ත දේශපාලනයක් තමයි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වුණේ. අදටත් මේක ඉතාම බැරෑරුම් ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒකේ දුකදායකම සිද්ධිය වෙන්නේ ඔය දැන් ජාතිවාදී සටන් අවුලවන ආගමික හෝ වේවා දේශපාලන හෝ වේවා ඒ වගේ නායකයෝ පෙනී ඉන්නවා තමන් අර ඉස්සර කාලේ හිටපු අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කරපු ඒ ගිහි පැවිදි වීරවරු අපි තමයි කියලා පෙන්නුම් කරගෙන තමයි තමන්ගේ අර සහෝදර ජනතාවට හෝ සහෝදර ආගම් වලට හෝ එරෙහිව සටන් වදී. මේක ඉතාම විකෘති සහගත තත්ත්වයක්. ඇත්තටම ඒක මේ එහෙම වීරත්වයක් නෙමෙයි.
0: හොඳයි, ඉතින් මේ කාරණය වීරත්වය පිළිබඳව මේ කාරණය අද අපි වැඩසටහනේ විශේෂාංගයක් හැටියට ඉදිරිපත් කරන්නට හිතුවේ ඒක කාලීන මාතෘකාවක් බවට පත්ව තිබෙන නිසා. හොඳයි, බොහොම ස්තුතියි සමනල ඔබට ඔබේ අදහස් දැක්වීමට. මම හිතනවා මේ වීරත්වය පිළිබඳව කතා බහ කරන මේ අවස්ථාවේදී ඔබේ අදහස් ඒ පිළිබඳව සිතන ප්‍රජාවට කිසියම් විදිහක වෙනස් මානයක්, වෙනස් කෝණයක් ඔවුන්ගේ චින්තනයට එකතු කරાવી කියලා. බොහොම ස්තුතියි. හිතවතුනි, අද වැඩසටහනේ අවසාන අංගය හැටියට මම ඔබට ඉදිරිපත් කරන්නේ ගේය පද විමසුමක්. ඔව්, ඉතින් මේක මාතින් රචනා වුණු ගීතයක්. ඒ බව මම ඔබට කියන්නේ ඉතාමත් නිහතමානීව. ඉතින් මේ ගීතය සංගීතවත් කළා නවරත්න ගමගේසූරින්, ඒ වගේම ගායනින් වර්ණවත් කරා සුනීර සුමංග. මේ ගීතය සති කිහිපයකට කලින් ඔබේ රසවින්දනය සඳහා මුදාහැරියා YouTube ඔස්සේ. ඉතින් බොහෝ දෙනෙක් ගීතය අහලත් තිබුණා. මේ ගීතය අහපු සැනින්ම ඒ පිළිබඳව පරිපූර්ණ විවරණයක් ලියලා එවන්න කටයුතු කරා මගේ හිතවත් ආචාර්ය දඹුල්ලේ සුදේව හාමුදුරන් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ ඒ විවරණය කියවුවම පස්සේ මට හිතුණා ඒක ඔබ හා බෙදා ගන්නට තිබුණා නම් කියලා. ඉතින් උන්වහන්සේට හෘදයාංගමව කෘතඥ වෙන ගමන් අපි දැන් සවන් දෙමු ඒ ගේයපද රචනාව පිළිබඳව උන්වහන්සේගේ විවරණයට.
2: අයිබෝවන්, පසුගිය දවසකදී අහඹු ලෙස වාසනාවකට වගේ අපේ කුමාරසිංහ දිසානායක මහත්මයාගේ අලුත්ම ගීතය රසවිඳින්ට මට අවස්ථාවක් ලැබුණා. එතුමාගේ සුලලිත පංහිඳෙන් ඇඳිලා සුනීර සුමංගගේ ලයාන්විත හඬින් වර්ණ ගැන්වුණු සිතුවමක් වගේ තමයි මම මේ ගීතය දැක්කේ. විශේෂයෙන්ම නිර්මාණකරුවාගේ ප්‍රතිභාන්විත කවීත්වයත් සිංහල භාෂාව පිළිබඳ ඔහුගේ කෞශල්‍යයත් මේ ගීතය තුළින් මනාව ප්‍රකට වෙනවා. පියසෙනෙහස සම්බන්ධයෙන් තමයි මේ ගීතය ලියවිලා තියෙන්නේ. පියසෙනෙහස කියලා කියන්නේ මෞසෙනෙහස වගේම අසීමිත. ඒ වුණාට බොහෝ අවස්ථාවලදී බාහිරට නොපෙනෙන අප්‍රකාශිත ගැඹුරු හැඟීමක්. පිය කෙනෙක් තමන්ගේ මුළු ජීවිතයම දරුවන් වෙනුවෙන් කැප කරමින් සමාජයේ අභියෝග හමුවේ නොසෙල්වෙන දැවැන්ත ශක්තියක් ලෙස පෙනී ඉන්නවා. කතරගම ඇසළ මහා පෙරහැර පසුබිම් කරගෙන මෙහි මුලින්ම නිරූපණය වන්නේ එම අනගී පියසෙනෙහසේ මහිමය. ඇයි කතරගම පෙරහැරම මේ සඳහා තෝරගත්තේ කියලා අපි කල්පනා කරලා බලන එක මං හිතනවා වැදගත් කියලා. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධම සහ විශාලතම පෙරහැර තමයි මහනුවර ඇසළ පෙරහැර. ඒ ගැන අය විවාද කරන්න දෙයක් නැහැ. එහෙම තියද්දිත් කතරගම පෙරහැරම තෝරා ගැනීම පිටිපස්සේ ගැඹුරු ජනප්‍රවාදික පදනමක් පවතිනවා කියලයි මට හිතෙන්නේ. දේශීය ජනප්‍රවාදවලට අනුව කතරගම ප්‍රදේශයේ පාලනය කළපු මහාසේන රජතුමා තමන්ගේ ප්‍රජාව පිය කෙනෙක් වගේ බොහොම දයාරුද්‍රව ආදරයෙන් රැකබලාගත්ත පාලකයෙක්. එතුමාගේ අභාවයෙන් පසුවත් තමන්ගේ ජනතාවගේ දුක් කරදරවලදී පිය කෙනෙක් වගේ පිහිට වෙන දෙවි කෙනෙක් හැටියට ඔහු උපත ලැබුවා කියලා ජනතාව විශ්වාස කරනවා. සියලු දුක් කරදර අභියෝගවලදී පියකුමෙන් බර කරට ගන්නා කතරගම දෙවිඳුන්ගේ එම පිය ලක්ෂණය තමන්ගේ දරුවාගේ ජීවිතයේ බර කරට ගන්නා තාත්තාගේ චරිතයට කදිමට බද්ධ වෙන නිසා රචකයා කතරගම පෙරහැරම මේ සඳහා පසුබිම් කරගන්නට ඇති කියලයි මට හිතෙන්නේ. අපි බලමු මේ පෙරහැර, ඒ වගේම හස්ති සංකේතය සහ පියතුමා කොහොමද මේ නිර්මාණය තුළ ලස්සනට සම්බන්ධ කරලා තියෙන්නේ කියලා. පෙරහැරේ අන්තිම ඇතා ගමන් කරන තෙක්ම දරුවා තමන්ගේ කරපිට තියාගෙන නොසෙල්වී සිටින පියතුමා මෙහිදී ප්‍රබල ලෙස ඉස්මතු වෙනවා. පියාට රිසිසේ පෙරහැර නරඹන්නට පුළුවන්කමක් නැහැ. මොකද තමන්ගේ දරුවා කර උඩ නැගගෙන මේ පෙරහැරේ යන ඇත්තු ගණන් කරන ඒක ඒ දරුවා ගොඩාක් සතුටු වෙන දෙයක්. ඉතින් පියතුමාට දරුවා ගැන අවධානයෙන් ඉන්න වෙනවා. දරුවාට බලන්න ඕන පැත්ත තමයි පියතුමාටත් බලන්න සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි ඔහු ඒක කරදරයක් හැටියට සලකන්නේ නැහැ. ඔහුට හුදෙක්ම අවශ්‍ය වෙන්නේ තමන්ගේ කරමත සිටින ඒ දරුවා රසගන්වන්නටයි. අනෙක් අතට පෙරහැර පෙන්වන න්‍යායෙන් මේ කියන්නේ දරුවාට නව ලෝකයේ පෙන්වීම සඳහා තමන්ගේ උරහිස මත තබාගෙන වගකීම් සියල්ල සීරුවෙන් දරාගෙන සිය අවශ්‍යතා පවා නොසලකා සිටින පිය කෙනෙක් ගැන නෙවෙයිද? අනෙක් අතට අපි දන්නවා කුඩා කල කතරගම පෙරහැරේ ගමන් කළ ඇතුන් දෙස බලා උන්ව ගමන් කරපු පොඩි එකෙක් පරිණත වුණාට පස්සේ කවදා හරියා වටහා ගනි එදා තමන් නැගලා හිටියේ පෙරහැරේ සිටි සියලු ඇතුන්ටත් වඩා මහා හස්තියෙකු, එහෙම නැත්නම් තමන්ගේ පියතුමාගේ පිටමත කියන කාරණාව. පියාගේ උරහිස කියලා කියන්නේ දරුවෙකුට මුළු ලෝකයේම දෙස බලන්නට ලැබෙන උසස්ම සහ ආරක්ෂිතම වේදිකාව කියලා කිව්වොත් මං හිතනවා ඒක අතිශයෝක්තියක් වෙන්නේ නැහැ කියලා. මෙතනදී අපිට හම්බෙනවා පිරිපත කියලා වචනයක්. බලමු මේ පිරිපත කියන්නේ මොකක්ද සහ පියාගේ කැපකිරීම කියන එක තවදුරටත් අපේ නිර්මාණකරුවා මතු කරලා පෙන්වන්නේ කොහොමද කියලා. තබා උරමත දරා පිරිපත මේ නිර්මාණයේ සඳහන් වෙනවා ඒ විදිහට. මේ පදපේලි ඇත්තටම මේ ගීතයේ හදවත වගේ කියලා කිව්වොත් මං හිතනවා මම නිවැරදියි කියලා. මොකද්ද පිරිපත කියලා කියන්නේ? පිරිපත කියලා කියන්නේ කරදරය, දුක, පීඩාව, අපලය හෝ යම් කිසි කෙනෙක් විඳින කටුක දුක් ගැහැටක් වගේ දෙයක්. දරුවා උරමත තබාගෙන සිටීමේදී ඇතිවන කායික වෙහෙස හා වේදනාව පියා විසින් දරාගන්නේ කිසිදු අසන්තෘප්තියකින් තොරව බව තමයි අපිට පේන්නේ. ඒක හුදෙක් පෙරහැර බලන මොහොතට පමණක් සීමා වෙන්නේ නැහැ. මුළු ජීවිත කාලය පුරා දරුවා වෙනුවෙන් පියා විඳින අප්‍රමාණ දුක් ගැහැට සංකේතවත් කරන්නට යොදාගත් අතිශය සාර්ථක යෙදුමක් තමයි මෙතනදී අපිට දකින්න ලැබේ. ඒ වගේම මේ නිර්මාණයේ උපමා සහ රූපක භාවිතයේ සම්බන්ධෙමුත් යමක් කියන්න ඕනි. ගීත රචකයා පිය සෙනෙහස අර්ථ ගැන්වීමට ප්‍රබල නිදර්ශන සහ රූපක භාවිත කරනු. විදා යන්නට පියාපද්දී විඩාලන්නට තුරු හිසක් වී. දරුවා විදා යන්නට පියාපද්දී විඩාලන්නට තුරු හිසක් වී. දරුවාට

ඔහුට තව දෙයක් ලබා දුන්නා. මොනවද? මග නොමග පෙන්වා. පියා තමන්ගේ දරුවා මුදා හරින්නේ හොඳ නරක පිළිබඳවත් දරුවට කියා දීලා. ඒකෙන් කියවෙනවා දරුවා කරමත තියාගෙන ඔහුගේ ඔළුව, ඒ කියන්නේ අධ්‍යාපනයේ පමණක් සකස් කරන්නේ නැතුව, ඔහුගේ ඔළුව පමණක් වර්ධනය කරන්නේ නැතුව මනුස්සකම හදවතත් සකස් කරලා වල්මත් නොවන හැටියට ඔහු සමාජයට මුදා හැරියා කියන එක. ගුණ නැන බෙලින් යුතු පුතුමේ ඉතා ගරු කියන කවිපදයත් මට මෙතනදි සිහි වෙනවා. ඊට පස්සේ අපිට හම්බෙනවා තුමුල සමනොල වගේ නුඹ ඉන්නා. මෙතන තුමුල කියලා කියන්නේ මොකක්ද? තුමුල කියන්නේ ඉතා විශාල මහා ගම්භීර උසස් වගේ අර්ථ තියෙන වචනයක්. ඉතින් සිව් දෙසට ගංගා මවනවා කියලා කියන්නේ කවියා. සිව් දෙසට ගංගා මවා රටම සශ්‍රීක කරලා අහස උසට නැගී සිටින සමනල කන්ද වගේ තමන් මිදින දුක් අමතක කර දරුවන්ට සියල්ල සපයාදී නිහඬව සතුටු වෙන මේ පිය කෙනෙකුගේ මහත් භාවය මෙහිදී අලංකාර ලෙස උපමා කරලා තියෙනවා. හිසට සෙවන දෙන මහා ගසක් වේවා, සිසිල් ජල උල්පත් මවනා සමනල ගිරි හිස වැනි මහා ගිරි හිසක් වේවා, ප්‍රත්‍යපකාර බලාපොරොත්තු වෙනවා කියලා අපිට කියන්න බෑ. තව පැත්තකින් කියනවා පිය කෙනෙකුත් අන්න ඒ වගේ කියන කාරණාව. ඉතින් මම කල්පනා කරනවා අපිට නිතර අහන්න ලැබෙනවා පියසෙනේ හසට කවුගීලිය වුණා මදි කියලා. ඒ අඩුපාඩුව පුරවන්න අපේ කුමාරසිංහ දිසානායක මහත්මයා ලොකු දායකත්වයක් මේ නිර්මාණය තුළින් සපයනවා කියලා. හොඳයි, බොහෝම ස්තුතියි.

0: Sparta. Put Pasadu Parama.
1: බලශක්ති වෙළඳපොළ තුළ ශක්තිමත් රාජ්‍ය පංගුවක් පවත්වා ගනිමින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම රජ අපේක්ෂාව බවත් එය ඉටු කිරීමේදී පසුගිය දවසරක තුළ සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවත් ජනාධිපති අමරකුමාර දිසානායක මහතා පවසනවා. මේ වන විට ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් සහ ජනතාවට බරක් නොවන බලශක්ති වෙළඳපළක් ගොඩනැගෙමින් තිබෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පසුගියදා ලංකා කංජි තෙල් නීතිගත සංස්ථාවට අයත් නව තෙල් ටැංකිය ගබඩා පද්ධති දෙකක ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් බලශක්ති ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ ජාතික ඉලක්කයට සමගාමීව ගුවන් ඉන්ධන සැපයුම් ආරක්ෂාව තහවුරු කිරීම, සැපයුම් පිරිවැය අවම කිරීම සහ අනාගත ගුවන් ඉන්ධන ඉල්ලුම සඳහා අවශ්‍ය ධාරිතාව සැපයීම වෙනුවෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. එම උත්සව අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
2: මේ පළවෙනිද අපි ඩීසල් වැඩි කර යුතු තිබුණා. තෙල් සංස්ථාවේ දත්ත අනුව රුපියල් 80 සමාගම්වල දත්තවල ඊට වඩා වැඩි ප්‍රමාණයක වැඩි කළ යුතු තිබුණා. මේක පාලනය කරන නම් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාස තුන සඳහා අපි ඉන්ධන සහනාධාරයක් වෙනුවෙන් රුපියල් බිලියන 41ක් වෙන් කරා. ඒ අනුව අපි මේ පළවෙනිද රුපියල් 80කින් ඩීසල් වැඩි කරන්න තිබුණා නම් අපි රුපියල් 10කින් වැඩි කරලා රුපියල් 70ක බර භාණ්ඩාගාරය දරාගත්තා. අපි නිශ්චිත තැනක ඉන්නවා පිරිවැයට අනුව මිල ගලපන්න. තෙල් සංස්ථාව තෙල් ආනයනය කරලා අවසන් පෙට්‍රල් සෙඩ් එකට එනකොට තෙල් සඳහා කොච්චර පිරිවැයක් යනවද ඒ පිරිවැයට විකුණන්න ඕන. පිරිවැයට අඩුවෙන් දෙන්න ආණ්ඩු තීන්දුවක් ගන්නවා නම් ඒ ගැප් එක ආණ්ඩුව පුරවන්න. ඒක තමයි අපේ ප්‍රතිපත්ති. හැබැයි ඔයගොල්ලන්ගේ වගකීම තමයි පිරිවැයට අඩුවෙන් අපි කොහොමද දෙන්නේ. අන්න ඒදි වැදගත් තෙල් සංස්ථාව බැඳුණු තවත් ආර්ථික මෙවලම් ගණනාවක් තිබෙනවා. එකක් අපිට නැව් වලට තෙල් සැපේ. ඊළඟම ජෙට්ටේ වන් අපි ගුවන් යාන සඳහා ඉන්ධන සැපේ. මම හිතන මේ අවුරුද්දේ මේ වන විට ගුවන් යාන සඳහා ඉන්ධන සැපේලා ඩොලර් මිලියන 384ක් උපයාගෙන තියෙන එක වැදගත් විශ්ව ව්‍යාපාරයක්. අලුත් එයාලයින් ගණනාවක් අද කටුනායක ගුවන් තොටුපළ කේන්ද්‍ර කරගෙන ඉන්න පටන් ගන්න තියෙනවා. මගින් මිලියන 10ක් ගුවන් තොටුපළ හරහා හැසිරීමට අපි අපේක්ෂා කරනවා. එහෙනම් ගුවන් යාන ප්‍රමාණය වැඩි වෙනවා. එතන ඉතාමත් හොඳ මාකට් එකක් ඇති. එහෙමනම් තවදුරටත් බවුසර් වලින් ගෙනියලා හරියන්නේ නැහැ. එහෙනම් දැන් අපිට නල පද්ධතියක් අවශ්‍යයි. ඒ නිසා අද ඒ නල පද්ධතිය සඳහා අපි මුල් ගල තිබලා තියෙනවා. මේක එතකොට අපි හිතන එහෙන් අපි උපයා ගන්න ආදාය අපිට පුළුවන් යම් ප්‍රමාණයකට පහළ ඉන්න අයට යම් ඉන්ධන සහනාධාරයක් ලබා දෙන්න. නමුත් අපිට එහෙම තෝරා බේරා ගැනීම සඳහා යාන්ත්‍රණයක් නැහැ. දැන් අපි ඩීසල් වලට ඉන්ධන සහනාධාරය ලබා දුන්නාම වැඩියෙන්ම ඉන්ධන පිච්චෙන්නේ ලොකුම වාහනේ. දැන් ලොකුම වාහනේ පාවිච්චි කරන කෙනාට වැඩිම සහනාධාරයක් හම්බ වෙනවා. සාධාරණනේ. පොදු ප්‍රවාහන සේවයට එකට පමණක් අපි සහනාධාරයක් ලබා දෙන්නේ කොහොමද? යාත්‍රා වලට ඒකට සඳහා පමණක් අපි සහනාධාරයක් ලබා දෙන්නේ කොහොමද? මේ මාස තුනේ මෙහෙම මේ යමු. නමුත් ඉදිරියේදී අපි කොහොමද කල්පනා කරනවා ආර්ථිකයේ වැදගත් අවස්ථාවලට ජනතාවට බරක් ඇති නොවන ආකාරයෙන් මේ ඉන්ධන සහනාධාරය ක්‍රමවත් කරන්න.
1: මේ අතර රජයේ විසින් පසුගියදා ලබා දුන් ඉන්ධන සහනාධාරය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සීබී රත්නායක සහ සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා මෙලෙස අදහස් පළ කළා.
3: ඒ වෙලාවේ ජනතාවට කිව්වනේ බොරුවෙන් නැවෙන් බාන මිලට දෙනවා කියලා. දැන් නැවෙන් බාන මිලටද මේ දෙන්නේ? ඉන්ධන විතරක් නෙවෙයි, අද ආර්ථික උද්ධමනය 8.7යි. මහා බැංකුවේ අධිපති කියනවා මේක ඊට පල්ලෙහාට දාන්න බෑ කියලා. ඒතකොට අනාගතේ අපි මොකද්ද කරන්න යන්නේ කියන එක නිකන් හිතලා බලන්න.
4: එහෙමනම් අපිට පේන තියෙන්නේ දැන් මේ රුපියල් මිලියන 4100 කැබිනට් එකේ අනුමත කරපු මේ සහනය ගියේ ඉන්දියානු සමාගම් වලටයි චීන සමාගම් වලටයි තමයි ගියේ. මොකද සහනය සාමාන්‍ය මහජනතාවට ආවෙ නෑනේ. සහනයක් දෙනවා කියලා කියන්නේ මිනිහ මිල අඩු වෙන්න ඕනේ. සහන දෙනවායි කියලා මිල වැඩි වෙන්න විදියක් නෑනේ. මේ අලුත් සිස්ටම් එක මං හිතන්නේ මේ ආණ්ඩුව හොයාගත්තේ ඒක. මාස 3කට කලින් ගත්ත ස්ටොක් එකේ තමයි මේ වැඩි කරේ. ඒකට එහෙම වැඩි කරන්න අවශ්‍යතාවයක් තියෙනවද? දැනට 150ක බදු එකතු කරනවා ඩීසල් වලින් උයි පෙට්‍රල් වලින් උයි ගොඩ බාන මිලෙන්. හරි ඒ 150 බදු අයින් කරන්න. එතකොට ජනතාවට සහනයක් ලබා ගන්න. ඒ බද්ද අයින් කරා නම් ආණ්ඩුවට මේ රුපියල් මිලියන 4100ක් මේ කැබිනට් එකේ වෙන් කරන්න ඕනේ නැහැ සහන දෙන්න.
1: මේ පස්සේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා මාස 8ක කාලය තුල ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 4072.1ක් වැය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහ බැංකුව නිකුත් කළ වාර්තාවකට අනුව එය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව 61.6ක වැඩිවීමක්. පසුගිය 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා කාලයේ ඉන්ධන ආනයනය සඳහා වැය වී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2526.6ක් වනවා. ඒ අනුව මහ බැංකු දත්ත මත ගණනය කිරීමේදී මේ වසරේම කාලයේ ඉන්ධන ආනයන වියදම් පසුගිය වසරට වඩා ඇමරිකානු ඩොලර් මිලියන 1551.5කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අතර 2026 අගෝස්තු මාසයේ පමණක් ඉන්ධන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450.6ක් වැය වී ඇති අතර එය 2025 අගෝස්තු මාසයට සාපේක්ෂව 76.5ක වැඩිවීමක්. 2027 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කිටුම්පත දෙවන බර කියවීම හෙවත් අය ආයවැය කතාව ලබන නොවැම්බර් 12 වෙනිදා සිදු කිරීමටත් නොවැම්බර් 13 වෙනිදා සිට දෙසැම්බර් 14 වෙනිදා දක්වා ආයවැය විවාදයේ පැවැත්වීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේදී තීරණ වී තිබෙනවා. කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේදී මෙම අනුමැතිය හිමි වූ බවයි වාර්තා වන්නේ. එය අනුව විසර්ජන පනත් කෙටුම් පත පළමුවර කියවීම සඳහා ඔක්තෝබර් 7 වෙනිදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එමෙන්ම මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 12 වන බ්‍රහස්පතින්දා අයවැය කතාව හෙවත් අයවැය දෙවනවර කියවීම පාර්ලිමේන්තුවේදී සිදු කෙරෙනවා. අයවැය දෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් මාස 13 වෙනිදා සිට නොවැම්බර් මාස 20 වෙනිදා දක්වා දින 7ක් පැවැත්වීමට නියමිතයි. දෙවනවර කියවීමේ චන්ත විමසීම නොවැම්බර් 20 වෙනිදා පසුවර 6ට පැවැත්වීමට තීරණය කර තිබෙනවා. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මාස 21 වෙනිදා සිට දෙසැම්බර් මාස 14 වෙනිදා දක්වා දින 14ක් ඉන්පසු පැවැත්වෙනවා. අයවැය දෙවනවර කියවීමේ අවසන් චන්ත විමසීම දෙසැම්බර් මාස 14 වෙනිදා පසුවර 6ට පැවැත්වීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර එළඹී කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවීම ප්‍රධාන කොන්දේසි දෙකක් මත තීරණය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ඒ අනුව මුදල් අමාත්‍යවරයා විසින් අරමුදලේ වැටස්ථාන් පරාමිතීන්ට අනුකූලව 2027 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ විදේශ ණය ප්‍රතිසංස්කරණයට අදාළ මූල්‍ය සහතික කිරීම සමාලෝචනය සාර්ථකව අවසන් කිරීම එම පූර්ව කොන්දේසි වනවා. විධායක මණ්ඩලයේ මෙම නිල අනුමැතිය හිමිවීමෙන් පසුව විස්තර අරමුදල් පහසුකම යටතේ 7 වාරිකයේ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 345ක පමණ මූල්‍ය පහසුමක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවනවා. ශ්‍රී ලංකා රාජ්‍ය තීන්දුව තීරණ ගනු ලබන්නේ රටේ ස්වාධීභාවය සහ අනන්‍යතාවය සුරකිමින් බවත් ඕනෑම මානුෂීය අවශ්‍යතාවයකදී සුදුසු පරිදි මැදිහත් වීමට රාජ්‍ය සූදානම් බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ මුහුදු සීමා වාසන්නේ නවතා ඇති ඉරාන නෞකා සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරමින් පසුගියදා පැවති උත්සවයක් අතරතුර අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා වාසන ජාත්‍යන්තර මුදේ නෞකා 47ක් පමණ නවතා ඇති අතර ඒවා මෑතකදී පැමිණි ඒවා නොව දීර්ඝ කාලයක සිට අදාළ ජාත්‍යන්තර මුහුදු සීමාවේ පවතින නෞකා බවද අමාත්‍යවරයා කියා සිටියා. එමෙන්ම අදාළ නෞකාවලට ආහාර හෝ ජලය සැපීම වළක්වන ලෙස ඇමරිකාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවට පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ශ්‍රී ලංකා රාජ්‍යයට එවැනි කිසිදු බලපෑමක් මැදිහත් වීමක් හෝ දැනුම් දීමක් සිදු කර නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.
5: මෑතකදී ආන්දෝලනයකට ඇති වෙලා තියෙනවා අපේ රට ආශ්‍රිතව නැව් මේ වෙනකොට ආසන්න වශයෙන් නැව් 47කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මුහුදු සැතැම්බර් 12 සීමාවෙන් ඔබෙන් තමයි ඒ නැව් 47ම තියෙන්නේ. නැව් 47ෙන් නැව් 19ක වගේ ප්‍රමාණයක් ඉරාන නැව් ප්‍රමාණයක් තියෙනවා. ඉරාන නැව් අද ඊයේ නෙමෙයි දැන් ගොඩක් කලින් ඉඳලා ওই මුහුදු සීමාවේ තියෙනවා. ඒ නැව් වලට ආහාර හෝ ජලය සපයන්න ඇමරිකාව එපා කිව්වා කියලා කතාවක් යනවා. අප්‍රිකාව අපිට බලපෑම් කරා කියලා. එහෙම එකක් කොහෙත්ම නැහැ. කිසිදු ආකාරයකින් ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ අපේ ආණ්ඩුවට එහෙම දැනුම් දීමක් හෝ මැදිහත් වීමක් හෝ බලපෑමක් කරලත් නැහැ. එහෙම දැනුම් දීමක් කරලත් නැහැ. ඒ නිසා එහෙම එකක් නැහැ. ලොකුවට ප්‍රවෘත්ති හදනවා මේ දවස්වල බලපෑමට අහුවෙලා මේක රටේ ස්ථාවරත්වේ නැහැ කියලා සම්පූර්ණ වැරදි අදහසක්. එහෙම කිසිදු බලපෑමක් ඇති වෙලත් නැහැ. බලපෑමකට ලංකාව යට වෙන්නෙත් නැහැ. අපේ ස්වාධීනත්වය, අපේ අනන්‍යතාවය, අපේ ඒ රටේ තියෙන ස්වෛරත්වය ආරක්ෂා කරමින් තමයි අපි සියලුම තීන්දුව తీරන ගන්නේ. ඒ වගේම ඔබ දන්නවා මානුෂීය හේතුන් මත අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒ අපි අවශ්‍ය කරන මැදිහත් වීම කරනවා.
1: අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩවත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉදිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභිහාචනාධිකරණය පසුගියදා නියෝග කළා. අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරින්ත නිකුත් කර තිබූ ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් අභිහාචනාධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල ඥානසාර හිමියන්ට පනවන දඬුවමේ ඉදිරි කාලයේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රයාවිත නියෝග කළා. අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්දු නිකුත් කර සිටි ඥානසාර හිමියන් පසුගියදා ගාල්ල පිටිකල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක වැඩ සිටියේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. ජන අරගල ව්‍යාපාරයේ විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් අතරතුරදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 6 දෙනා අපමත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියම කළා. උපත්මන් ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට සහ සීග්‍රයෙන් ඉහළ යන ජීවන වියදමට එරෙහිව පසුගියදා පැවති විරෝධතා පාගමනක් අතරතුර ඔවුන් අත්අඩංගුවට පත් වුණා. ජන අරගල ව්‍යාපාරයේ විසින් සංවිධානය කර තිබූ එම විරෝධතාවයේ අතරතුර අදහස් දක්වූ වසන්ත බුදලිගේ මහතා
6: ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බලයට එනකොට ගැහුවා ලොකු පොතක්. පොතේ නම තමයි ලස්සන ජීවිතයක් පොහොසත් රටක්. දැන් රටේ ජනතාව බලන් හිටියා අර තටි පොතේ ගහලා තිබුණු වගන්ති එකෙන් එක එකින් එක එකින් එක වෙනකල් බලන් හිටියා. අනේ තාම නෑ. අවුරුදු දෙකයි බදු ප්‍රතිපත්තියමයි අවුරුදු දෙකයි ආර්ථික ප්‍රතිපත්තියමයි අවුරුදු දෙකයි දැල්ලිගේ ඔඩක්කුවේමයි ප්‍රතිපත්ති ප්‍රකාශය නම් තිබුණේ ආහාරවලට බදු ගහන එක ලැජ්ජයි ඒ නිසා අයින් කරනවා කියලා. ඉගෙන ගන්න දරුවන්ගේ පොත්වලට බදු ගහන එක ලැජ්ජයි ඒ නිසා අයින් කරනවා කියලා. අපි දැන් අනුරදිසා නායක මහත්තයාගේ කතා ටික නැවත රිවයින් කරලා අහුවම අපිට ලැජ්ජයි අපිට ලැජ්ජයි අපිට ලැජ්ජයි.
1: ප්‍රශ්නගත එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එවක මුදල අමාත්‍යංශ ලේකම් ලෙස කටයුතු කළ ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාකින් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. නිකවරටිය තුබුල් ප්‍රදේශයේ පීටීඒ මාතාගේ නිවසේදී පැය 4කට අසන කාලයක් මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනය අවසන් අධ්‍යයනයේ ප්‍රකාශ සටහන් කර ගැනීමක් ලෙස මෙය සිදු කර ඇති බව වාර්තා වනවා.
7: ඉතින් මේ කරුණු තමයි ගෙවුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යළිත් ලබන සතියේ තමුන බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා මම නිරෝධකාරීව සම්කොළඹ සිට.
0: සති අන්ත පුත් පසුබිම.
8: ඔව්, ඉතින් තවත් අරුණැල්ල වැඩසටහනක අවසානයේ සනිටුහන් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතාමත් සතුටුයි. ඒ වගේම මම ගොඩාක් ආඩම්බර වෙනවා අද මේ අරුණැල්ල වැඩසටහනත් සමග සම්බන්ධ වෙන්නට ලැබීම ගැන, වැඩසටහන සම්පාදනය කරලා ඉදිරිපත් කරන්න ලැබීම ගැන. ඒ වගේම තමයි අද වැඩසටහනට නන් අයුරින් සහයෝගය දක්වූ හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ධනුෂ්ක මල්ලි අද මේ වැඩසටහනේ තාක්ෂණ ශිල්පියෙක් වශයෙන් සහභාගී වුණා. ඒ වගේම තමයි සමනල මීරු විජේරත්න, අපේ ආදරණීය සුදේව හාමුදුරුවන් වහන්සේ අද වැඩසටහනට සම්පත් දායකින් වශයෙන් සම්බන්ධ වුණා. ඉතින් අමතක කරන්නම බැරි පිරිසක් ඉන්නවනේ. ඒ තමයි මේ වැඩසටහන ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාම. ඉතින් ශ්‍රාවකයන් වශයෙන් අද මගේ වැඩසටහන අහන්නට එක්වුණු ඔබ සියලු දෙනාටමත් හෘදයාංගමව ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් තවත් මේ වගේ අරුණැල්ල හෝ සඳැල්ල වැඩසටහනකින් සමු වෙනතුරු මම ඔබෙන් සමුගෙන යනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් සුබ සතියක් ප්‍රාර්ථනා කරමින්, අමතක කරන්න එපා අපිත් එක්ක සම්බන්ධ වෙන්න අද ශ්‍රී ලංකා දිනය සමගින් රොක්ස් රිවර්සයිඩ් පාර්ක් එකේදී.